පවන් පොදක් මට නොව ඉතින් මට කියන්න නුඹ ගැන කියන්න කොයින්ද මටම

0: ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න.
1: යරමර අස්සේ මං

එසර ගේ මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ලඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් එසර ඇහිණ මානේ ඉන්න

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන් මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩ. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

සාක්ෂාත් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන නින්ද නේන රයිට. හරිටම රෑ 7:30ට ඉසිර හත බැදී රෑ.

ගැටලු කොළඹ මේ ගම ඇර යනවා ඒසරේ. එහි තියෙන වාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්ෂාවක් හම්බ වෙයිද? මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ පුරපුරේ. හරි අයිත මන්දා නැකත්‍රාල කියපු සාස්තරේ.

රැඳුම් බැඳුම් විකාරයකින් මොකද කොට ගවුන් නොහුනා මොහොට බයිසිකලෙන් ගසන හැටි රවුන් මෙහෙ නැත්ත මොකද අපේ ගමේ අයින්සකපෙන් අයෝ මේකද මේ කොළඹ කිව්වේ සිය ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි සිය ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්න

ඔහෙ බැලුවත් හොර බුතියයි හොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයන අපේ ගම හොඳයි. මේ වගේ අයමද කොළඹ ඉන්නේ? දැන් මේවා දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. පුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර